ඇවිල්ලෑලරින් මිතවටයකින් අතලොක් ජවා මිටිසවයන්න ආරබ්ලොටලු ලිගි ලොක්ටවුත් අවට සක්සෝගයා නැස්නි ලවචාව කෙනන නොවුන් මිපිවල්ල පෑනික් පටන් සිලලරගයා නෑබ්ලනට මානකි වල්ලමෙන් අම්මකචන්න නිටසං නාට මාලුතලු තුමසුලාෝමිගිත්සි දසායක්සමෙන්.